0: මේ කිරීක්ෂණ තමවගදේ බාහිර මත සිරිතත් හෙන්පල් නෝ මිය බල අපට ගවත සෞදි බාකුම්ලා සිනේන පූජා වත්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

0: du la conviaille.
1: FM සනුරසින් සියපොන්තුහත් මෙගාහර්ට්ස්. හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි.

හරය ඔයිසා ඉමසිනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනවා. නෝ මේ බල අපේතකවත සෞදි බාකුම්ලාසේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.